වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන් සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි, සුභ සන්ධ්‍යාවක් වේවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ අගනා දහම් පාට අතර ඉතා වැදගත් දේශනාවක් තමයි සකල ලෝකවාසී සත්වයා විශේෂයෙන්ම කරුණා මෛත්‍රී ඇසින් බැලීම. උන්වහන්සේ වර එක දේශනා කළා ඔබ සියලු ලෝකවාසී සත්වයාටම මවක් වෙන්න කියලා. ලෝකවාසී සත්වයාට මවක් වෙන්න, මවක් වගේ වෙන්න ධාරක ප්‍රේමයෙන් යුතුව දකින්න කියලා. නැත්තම් ආදරණීය දරුවෙකු විශේෂෙහි මවක හෙළන කරුණා දයාබර බැල්ම ඔබ සකල ලෝකවාසී සත්වයා විශේෂෙහිම යොමු කරන්න කියලා. මාතා යතා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. අම්මා කෙනෙක් තම එකම දරුවා විශේෂෙහි දකින ඒ කරුණා මෛත්‍රී ගුණය ඔබ සකල ලෝකවාසී සත්වයා විශේෂෙහිම හෙළන්න යොමු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා. එසේම මෛත්‍රිය කියන මේ උදාර ගුණය අප විවිධ ක්‍රමවලට වඩන අවස්ථා දැකලා තියෙනවා. අද මාගේ මූලික අවධානය යොමු වන්නේ මෛත්‍රිය වැඩියෙන්ම යොමු කළ යුත්තේ කාවිෂයෙහිද කියන එක. පළවෙනි කාරණය තමයි මෛත්‍රිය වඩාත් යොමු කළ යුත්තේ තමා විෂයෙහි කියන කාරණය. යම්කිසි කෙනෙක් තමා විෂයෙහි මෛත්‍රී කරුණා ඇස යොමු නොකරන්නේ නම් ඔහුට කළ නොහැකි පාපයක් නැහැ. යමෙක් තමා විශ්ේ මෛත්‍රී කරුණා ඇස යොමු කරනවා නම් ඔහු තමයි පාපයෙන් අකුසලයෙන් මිදෙන තැනැත්තා බවට පත්වන්නේ. අප මේ පාපයේ අකුසලයේ ආදීනවය නිවැරදිව දැනගෙන නිවැරදිව ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඔහු දන්නවා මේ පාපයේ අකුසලයේ ආදීනවය කොයිතරම් බියකරුද කියලා. ඒ නිසා එවැනි අවස්ථාවක ඒ තැනැත්තා පළමුව තමා පිළිබඳ කරුණා මෛත්‍රී ගුණයෙන් පාපයේ අකුසලයේ ආදීනවය දැකලා ඒ පාපයේ අකුසලයේ ආදීනවය පිළිබඳව තේරුම් අරගෙන පාපයෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ හිරියොතප් කියන මේ විශේෂ ධර්මකාරණා දෙක මතු කරන්නේ මෙන්න මේ වගේ පරිසරයකදී. කිසියම් කෙනෙක් පාපයට අකුසලයට බය නැත්තම්, තමාට මෛත්‍රී කරුණා ගුණේ හෙළන්නේ නැත්තම් ඒ විපාකයන්හි මේ සසර අඳුරු වෙන බව දැන දැනත් ඒ පුද්ගලයෙකු එවැනි අකුසලයක යෙදෙනවා නම් ඒ නිසා ඒ පුද්ගලයා විශාල සාංශාරික අඳුරකට ගොදුරු වෙනවා. ඒ නිසා සසර අඳුරෙන් මිදීම සඳහා පළමුව මෛත්‍රී කරුණා ඇස තමා විශ්යෙහි යොමු කරගෙන තමා ඒ පාපයෙන් මිදෙන්නට කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඔහුට විවිධ ක්‍රම අනුගමනය කළ හැකි. මොකක්ද? කිසියම් අකුසල චේතනාවක්, පාප චේතනාවක් නිදර්ශනයක් විදිහට ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී යම් චේතනා පහළ කරමින් අකුසලයක් සිද්ධ වෙනවා නම් මේ අකුසලය නිසා සසර භයානක අඳුරකට ගොදුරු වෙනවාය කියන මේ චේතනා ඇති කරගත යුතුයි. ඒ චේතනා ඇති කරගෙන කළ යුත්තේ මොකක්ද? අකුසලයෙන් වහවහා මිදිමින් ඉමේ සත්තා මේ පැන උනා වූ සත්ත්ව ස්වභාවය මොකක්ද? අවේරාහුන්තු වෛරයෙන් තොරවෙන්ට ඕනි. ඒ වගේම අභ්‍යාපජ්ජා හොන්තු ව්‍යාපාද භවෙන් තොරවෙන්ට ඕනි. අනීඝා හොන්තු ලෝභ දේශ මෝහ ආදී වූ මේ පාප මූල ධර්මයන්ගෙන් වෙන් විය යුතුය, මිදිය යුතුය කියන දැඩි අදිෂ්ඨානයකින් තමා විශ්යේ උපන් සැබෑම මෛත්‍රී ගුණයකින් කටයුතු කළ යුතුයි. යමෙකු තමා ලෝභ දේශ මෝහ වලින් පිරි තමා පිළිබඳ මෛත්‍රියකින් තොරව කටයුතු කරනවා නම් ඔහුට අන් අය පිළිබඳව මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කිරීම කළ හැකි වන්නේ නැහැ. මක්නිසාදයත් වෛරය උපදින තැන, ලෝභය උපදින තැන, ව්‍යාපාදය උපදින තැන හරියට හඳුනා නොගෙන කටයුතු කිරීම තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ නැහැ. ඒක නිසා ඔබ පළමුව ඔබට මෛත්‍රී කරන්න, ඔබ පළමුව ඔබට කරුණාව දක්වන්න, කරුණා මෛත්‍රිය දක්වමින් සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය කරන කැපවීම, උත්සාහය, වීරිය සිදු කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: ඉතින් වැදගත් යමක් පණිවිඩය ඔබට ගෙනාවේ දීන්සයිධි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ විසින්. වෙලාව රාත්‍රී 8:30 වෙලා මිනිත්තු 10ක්. ඔබ මේ එක්වන්නේ 88.9 වින් FM ගුවන්විදුලිය ඔස්සේ ඔබ වෙතට ළඟාවෙන අඳුරේ සිංහල වැඩසටහන සමගින්. අදත් වැඩසටහන ගෙනෙන මම දසුන් N. ගජමන්. ඉදින් බොහොමත්ම

ත්කාල සීමාවක් හොඳින් සූර්යාලෝකයේ පතිත වන දවසක් හැටිට තමයි සඳහන් වෙන්නේ. මද සුළං හමනුව පැටිකරුණු 15:20 අතර වේගයකින් පසුව සන්ධ්‍යාභාගය වන විට මේ සුළං තත්ත්වය අඩු වී යන බව තමයි සඳහන් වෙන්නේ. හිරු උදා උදෑසන 6:34ට, හිරු බැසෑම සවස 7:38ට. ඉතින් පාර ජම්බූල කිරණ තත්ත්වය ඉතාමත්ම ඉහළයි. ඒ නිසාවෙන් 10:08ක් හැටියට පෙන්වන්නේ. ඒ නිසා ඔබගේ සම පරිස්සම් කරගන්නට අවශ්‍ය ආලේපනයක් භාවිතා කරන්නයි කියන මතක් කිරීම කරනවා. ඊළඟට අපි සෙනසුරාදා ඔක්තෝබර් මාසේ 17 වෙනිදා අවමුස්නත්වය සෙල්සියස් 13ක්, උපරිමේ 25ක්, දවසේ වැඩිමනත් කාල සීමාවක්, ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය පතිත වන තවත් පැහැබර දවසක් හැටියටයි සඳහන් වෙන්නේ. මද සුළං හමනුව පැටිකරුණු 15:20 අතර වේගයකින් දවසේ මධ්‍යාහනයේ පමණ වනතුරු, ඊට පසුව මේ සුළං දිශා වෙනස් වෙන බව සඳහන් වෙනවා. සවස් වරුවේදී හිරු උදාව උදෑසන 6:32ට, හිරු බැසෑම හවස 7:39ට. එදත් සූර්ය කිරණ ඉතාමත්ම දැඩි ලෙස පොළොවට පතිත වෙන නිසා පාර ජම්බුල කිරණ බොහොම සැරට තිබෙනවා 10:08ක් හැටියට. ඒ නිසා පරිස්සම් වෙන්නයි කියන මතක් කිරීම, චර්මාලේපනයක් පාවිච්චි කරන්නයි කියන මතක් කිරීමත් කරනවා. ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉරිදා අවමුස්නත්වය සෙල්සියස් 13ක්, උපරිමේ 26ක්, ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය පතිත වෙන පැහැබර උණුසුම් දවසක්, පැටිකරුණ 15:20 අතර වේගකින් හමන සුළඟ සන්ධ්‍යාවන විට අඩු යන බව සඳහන්. උදෑසන හිරු උදාව 6:31ට, හිරු බැසෑම 7:40ට. පාර ජම්බුල කිරණ ඉතාමත්ම සැරට තියෙනවා එදාටත් 10:08ක් හැටියට. ඒ නිසා ඔබේ සිරුර වැහෙන්නට අඳිනේවා අඳින්න, ඒ වගේම හිස් වැසුමක් පළඳින්න, හිරුවෙලීට නිරාවරණය වෙන තැන්වල සම ආරක්ෂා කරගන්නට ආලේපනයක් පාවිච්චි කරන්නයි කියන මතක් කිරීමත් කරනවා. ඔක්තෝබර් මාසේ 19 වෙනිදා සඳුදා අවමුස්නත්වය සෙල්සියස් 14ක්, උපරිමේ 27ක්, ඉතාමත්ම හොඳින් සූර්යාලෝක පතිත වන පැහැබර තවත් දවසක්, පැටිකරුණ 15:25 අතර වේගකින් හමන සුළඟ, උදෑසන පසුභාගයේදී පැටිකරුණ 15:20 අතර වේගයකින් සුළඟේ දිශාවත් වෙනස් වෙලා සුළඟේ වේගයත් අඩු වෙන බව සඳහන් වෙනවා. හිරු උදා උදෑසන 6:30ට, හිරු බැසෑම සවස 7:41ට ඔබට පාර ජම්බුල කිරණ පිළිබඳව අවවාදයක් නැහැ. අඟහරුවාදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා අවමුස්තත්වය සෙල්සියස් 16ක්, උපරිමේ 27ක්, වැස්සක් හෝ දෙකක් ඇති වෙන දවසක් හැටියට සඳහන් වෙනවා. මද වශයෙන් වලාකුලින් බරයි. මේ දුර බොහෝ දුරට දවසේ පසුභාගයේදී තමයි වැසි ඇතිවීමේ ඉඩකඩ. මද සුළං හමනුව පැටිකරුණු 15:25 අතර වේගයකින් උදෑසන, හිරු උදා උදෑසන 6:28ට, හිරු බැසෑම සවස 7:42ට. බදාදා ඔක්තෝබර් මාසේ 21 වෙනිදා අවමුස්නත්වය සෙල්සියස් 18ක්, උපරිමේ 26ක්, වැස්සක් හෝ දෙකක් ඇතිවන්නට ඉඩකඩ ඇති දිනක් ලෙසටයි සඳහන් වෙන්නේ. වලාකුලින් බරයි. පැටිකිලෝමීටර 15:20 අතර වේගයකින් හමන සුළඟ දවසේ වැඩිමනත් කාල සීමාවක් එලෙසම පවතියයි ඔවුන් උපකල්පනය කරනවා. හිරු උදා උදෑසන 6:27ට, හිරු බැසෑම සවස 7:43ට. බ්‍රහස්පතින්දා ඔක්තෝබර් මාසේ 22 වෙනිදා නැවතත් ඔබ අප හමු වන දවස අඳුරේ සිංහල වැඩසටහන ඔස්සේ අවමුස්නත්වය සෙල්සියස් 18ක්, උපරිමේ 27ක්, වැස්සක් හෝ දෙකක් ඇතිවන්නට ඉඩකඩ ඇති, මද වශයෙන් වලාකුලින් බර දවසක්, සුළං හමනුව පැයට 5 කිලෝමීටර 15:25 අතර වේගකින් හිරු උදාව උදෑසන සමාවන්න උදෑසන 6:26ට, හිරු බැසෑම සවස 7:44ට. ඉතින් ඔබට මට වඩා නුවණැති ජංගම දුරකථන ඔස්සේ, ඒ වගේම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ තවදවත් මේ කාලගුණ තත්ත්වයන් පිළිබඳව යාවත්කාලීන වෙන්නයි කියන මතක් කිරීමත් මා ඔබට කරන්නට කැමතියි. ගීතයකට පිවිසෙනවා තවත් පණිවිඩ කිහිපයක් ඔබට සමීප කරන්නට පෙර ආතුව ඔබ මා කියන දේ අසාගෙන හිටපු හින්දා මං හිතනවා ගීතයකින් අපි පුංචි මට විරාමයක් ලබා ගත්තොත් සුදුසුයයි කියලා.

0: ಗೀತೆ ಗಾಯನ ಕಲಾ ವಿಶಾರದೆ ಡುಡ್ಜಾಯ್ ಕೊಡಿ ಗೀತನಾಥ್ ಕುಡಲಿಗಮಗೆ ಗೀಪದ ಸಂಕಲ್ಪನಾ ಸಂಗೀತವತ್ ಕಲಾ ಆಚಾರ್ಯ ವಿಕ್ಟರ್ ರತ್ನಾಯಕ ಇದನ್ ಮಮ ಹೇತುವ ಪಾನಿವಿಡ ಕಿಹಿಪಯಕ್ ಒಬ್ಬಟ ಸಮೀಪ ಕರನ್ನಟ.
1: Hi, this is Pete Smith. I'm a proud Australian, but there's one record I'm not proud about. Australia has the lowest number of organ donors registered in the developed world. Last year, 140 people died awaiting a suitable organ, including 20 children. Don't take your organs to heaven. Heaven knows we need them here. So think about it, talk about it, and tell your family about your wishes. Become an organ donor by ringing 1-800-777-203. That's 1-800-777-203. Another proud Rotary project.
2: I might not drive yet, but that doesn't mean I'm not concerned about speeding. I mean, a speeding driver is not just a danger to themselves. I'll bet that a fair percentage of the 287 people killed in road accidents last year, and lots of those who were injured, were passengers. As if it's not bad enough to kill or injure yourself, don't do it to someone else as well.
3: Could you recognise if one of your friends or family was having a stroke? Think fast.
4: F. Face.
3: Check their face. Has their mouth drooped?
4: A. Arms.
3: Can they lift both arms?
4: S. Speech.
3: Is their speech slurred or confused?
4: T. Time.
3: Don't wait. Call 000 now. Think fast. Act fast.
4: A message from the National Stroke Foundation.
0: ඉතින් මම කැමති ඔබට මතක් කිරීමක් කරන්නට රන්මිලි සෑය මාලියුගී ඇතුළත් ඒ කියන්නේ අපේ පූජ්‍ය දර්ශනපති කිරම සුමංගල ස්වාමීන් වහන්සේ විසින් රචිත ගී රාශියක් තිබෙනවා. ඒ ගී පද සංකල්පනාවන් ඇතුළත් පොතක් හැටියට දොරට වැඩීමක් තිබෙනවා. මේ එන සෙනසුරාදා 17 වෙනිදා සවස ඔබ දන්නවා ඒ පිළිබඳව මා ඔබව දැනුවත් කරන්න. නමුත් ඒ පිළිබඳව වැදගත් පණිවිඩයක් තිබෙනවා ඔබට කියන්නට. ඉතාමත්ම සීමිත ටිකට් සංඛ්‍යාවක් ඉතුරුව තිබෙනවා ඔබට ලබා ගන්නට. ඔබට පුළුවන් විහාරස්ථානයේ 97.47.19.2 කතා කරලා ටිකට් පත් ලබා ගන්නට. ඒ වගේ මතක් කරනවා ඒත් එක්කම විහාරස්ථානයේ සිට බස් රථයක් ගමන් කරනවා රථවාහන එලවාගෙන ගමන් කරන්න අපහසු අයට මෙල්බර්න් ඉඳලා ස්ප්‍රිංවෙල් සවුත්වලට. ඉතින් ඒ පිළිබඳව තමයි මම මේ දැනුවත් කරන්නේ. බස් රථයේ ඔබට යන්නට අවශ්‍ය නම් ඔබ කතා කළා ඔබට ආසනයක් වෙන් කරගත යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් කතා කරන්නටත් පුළුවන් විහාරස්ථානයට 97.47.19.2 ධනවංශර කතා කරන්න ජංගම දුරකථනය 0469-403-981 මහින්ද 0425-808-642 චන්ද්‍රසිරි 0402-310-091 ටිකට් පත් ඉතාම සීමිත සංඛ්‍යාවක් ඉතිරිව තිබෙන්නේ. ඉතාමත් වටිනා අවස්ථාවක් ස්වාමින් වහන්සේගේ ගීපද සංකල්පනාවන් ඇතුළත් පොත දොරට වැඩීමත් ඒ වගේම මේ ගීත සජීවීව ගායනවා එදාට සජීවී සංගීතයට මහා ගාන්ධාරව සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංක එදිරිසිංහ පැමිණෙනවා ශ්‍රී ලංකාවේ සිට පැමිණලා ඉන්නේ මේ වෙනකොට. ඒ වගේම මනෝරි උග්ගලගේ විශාරද රජුන් නෙපාමෙන් මතුවට ගීතේ ගායනා කරපු ගායිකාව සහ තවත් ඉතාමත් වටිනා ගීත රාශියක්. ඉතින් ඔවුන් දෙදෙනාගේ ඔවුන්ගේම ගී සහ තවත් නන්දා මානිය ගයපු සුනිල් එදිරිසිංහයන් ගයපු තවත් ගීත රාශියක් ඔබේ වින්දනය වෙනුවෙන් එදාට ගැයීමට කරුණුකාරණා යෙදිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබ මගහරවා ගන්නට එපා. එදාට පැමිණිලා මේ පොතකුත් අරගෙන පොතේ ඇතුළත් දෑ පිළිබඳව විචාරාත්මකව ඒවටත් සවන් දීලා දැනුවත් වෙලා විහාරස්ථානයේ වැඩ කටයුතු වලටත් ඔබේ දායකත්වයක් ලබා දීලා රන්මැලිසෑය පොත දොරට වැඩීම සහ ගී සමාදියේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි මා ඔබට නැවත නැවතත් මේ මතක් කළේ. විහාරස්ථානය අමතන්න 97.47.19.2 එහෙම නැත්තම් ධනවංශර කතා කරන්න පුළුවන් දනවසර කතා කරන්නට පුළුවන් 0469403981 මහින්ද 0425808642 චන්ද්‍රසිරි 0402310091. දැන් ඊළඟට මම මතක් කරනවා 88.9 වින් FM ගුවන්විදුලියේ රේඩියෝ තෝණය පිළිබඳව ඔබ තවමත් ඔබේ දායකත්වය ලබා දුන්නේ නැත්නම් මම මතක් කරනවා winfm.org එකට ගිහිල්ලා විස්තර හොයාගන්නට පුළුවන් පෝස්ටරේ තියෙනවා. ඒ හැරුණු කොට ඔබට පුළුවන් GoFundMe ලින්ක් එක හරහා ඔබට ඔබේ දායකත්වය, ඔබේ ප්‍රදානය, මුදල් ප්‍රදානය වැඩසටහන් තවදුරටත් ඔබේ භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමට ලබා දෙන්නට මා ඒ පිළිබඳව වැඩිදුර දැනුවත් කරන්නම් ඔබව තව සල්ප මොහොතකින්. හොඳයි, තවත් අපි ගීතයකට පිවිසෙනවා. මේ අමිතා වැදිසිංහ ගායන ගීතයක්.

0: බොහොම පෙර කාලේ ඉඳලම අපිට අහලා හුරු පුරුදු ගීතයක්. ඉතින් මම හිතනවා ඔබ රස විඳින්නට ඇති කියලා. සමහර වෙලාවට මේ අද දවසේ ඔය කාල සීමාවට පස්සේ ඉපදුණු අය මේවා අහලා තියෙනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. නමුත් මේවා බොහොම සුන්දර ගීත. ඒ පිළිබඳව අපි අනිවාර්යෙන්ම මතක් කරන්නට අවශ්‍යයි. මම ඔබට කිව්වා මේ සඳහන් කරනවා කියලා 88.9 වින් FM ගුවන් විදුලි වැඩසටහන ගෙනෙන වින් FM ගුවන් විදුලි අඳුරේ සිංහල වැඩසටහන ගෙනෙන ගුවන් විදුලි මැදිස්ථානයේ වෙන්නේ වින් FM ගුවන් විදුලි මැදිස්ථානය. එතකොට වින් FM කියන්නේ සංවිධානයක්. මේ සංවිධානය ස්වේච්ඡා පිරිසක් එකතු වෙලා මේ ගුවන් විදුලි මැදිස්ථානය ඉදි කරගෙන සම්ප්‍රේෂණ කුළුණු හදාගෙන ඒවට අවශ්‍ය වේදම් ඉස්සෙල්ලම එකතු වෙච්ච පුරෝගාමින් වෙච්ච අය වේදම් කරලා තියෙනවා. ඊට පසුව කාලයක් යද්දී මේ සඳහා රජයේ යම් යම් ප්‍රතිපාදන ලැබුණ වසරකට වතාවක්. හැබැයි දැන් ඒ ප්‍රතිපාදන එන්න එන්න රජයේ විසින් මේ බහු සංස්කෘතික ප්‍රජා වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන කපා හරිමින් ඉන්නවා. ඒ නිසා මේ වගේ ගුවන්විදුලි වැඩසටහන් ඔබට ගෙන එන මෙවන් වූ ප්‍රජා සත්කාරක ගුවන්විදුලි සේවාවන් සවන් දෙන ඔබගේ දායකත්වය පතනවා. මේ එවන් වූ අවස්ථාවක්. 2026 වර්ෂය වෙනුවෙන් වින් FM ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ඔබේ දායකත්වය ඔබේ ආධාරයේ ඉල්ලා සිටිනවා. ඔබට ලබා දෙන්නට පුළුවන් එකම ආකාරයකට මගේ ශ්‍රී ලංකාවේ ඉන්න මගේ මල්ලි කෙනෙක් ජනාසි මල්ලි අහලා තිබුණ වෙන විදියකට බැරිද මුදල් ලබා දෙන්නට කියලා. හැබැයි ඉතින් ඔවුන් කියලා තියෙන්නේ මේ විදියට තමයි ලබා දෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔබ මට මුදල් දෙන්නට ඕනේ. මුදල් දුන්නට පස්සේ මට පුළුවන් මේ GoFundMe වෙබ් අඩවිය ඔස්සේ නැත්නම් ලින්ක් එක ඔස්සේ ලබා දෙන්නට. එතකොට www.gofundme.com/f/wyn-fm-radiothon-mge4j හැටියට තමයි සඳහන් වෙන්නේ. GoFundMe වෙබ් අඩවිට ගිහිල්ලා /F1/ වින් FM ගැහුවට පස්සේ මං හිතන්නේ ඔබ යොමු වෙයි කියලා අවශ්‍ය තැනට මා විශ්වාස කරනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා හැමදාමත් සවන් දෙන්නේ නැති වුණත් පුළුවන් වෙලාවට මාත් පසුගිටිකේ සැරින් සැරේට අසනීප වුණා. නමුත් පාලන අධිකාරියත් එක්ක කතා බහ කළා මම නිවාඩු යන වෙලාවට පටිගත කරපු වැඩසටහනක් ඔබට ඇසෙන්නට සලස්වන්නට පුළුවන් තත්වයක් ඇති වෙන තත්වයක් තමයි දැනට තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි කටයුතු කරමින් ඉන්නවා. එහෙනම් දිගටම නිරන්තරයෙන් ඔබට වැඩසටහන් වලට සවන් දීමේ ඉඩකඩ දෙන්නට පුළුවන් වේයි කියන විශ්වාසය මට තියෙනවා. මේ පිළිබඳව මා පොරොන්දු ඔබට ලබා දෙනවා. මොනියම් හෝ ක්‍රමයක් හින්ද බැරි වුණොත් ඉතින් බෑ. නමුත් අපි ඔබට උත්සාහ කරනවා. මම කරන්නේ ස්වේච්ඡා සේවයක්. මේ ගුවන්විදුලි මධ්‍යස්ථානයත් ස්වේච්ඡා සේවාවන් සපයන ස්ථානයක්. ඉතින් තවත් පණිවිඩ කිහිපයකට සම්බන්ධ වෙනවා. වෙලාව රාත්‍රී 8:33.
1: We all love a good chat, but there are some conversations you can't have with the neighbor over the fence. If you're struggling, you can now chat to Lifeline online. This online service is available every night. Search Crisis Chat or visit lifeline.org.au.
2: I've got diabetes and I'm trying to get rid of some of the fat in my diet and around my waistline, but I know there's more than one kind of fat. Should I be cutting down on all the fat in everything I eat?
3: Some fat is important for good health. If you have diabetes, it's important to limit saturated fat and to use a variety of polyunsaturated and monounsaturated types to achieve a good balance. Some ways to ensure you're getting healthy fats in your diet include stir-frying your meat and vegetables in a little canola oil, or dressing your salad or vegetables with a small amount of olive oil. You can try sprinkling sesame seeds on steamed vegetables, snacking on unsalted nuts, or adding some into your salads and meals. You can use avocado in salads or as a spread on sandwiches or toast. And try to eat more fish, at least 3 times a week, because it contains omega-3, a special type of fat that's good for your heart.
4: This program is funded by the Australian Government Department of Health and Ageing.
5: Incoming SMS alert.
6: Where are you? This party is awesome. Hurry.
7: On my way in stupid traffic. Hashtag FOMO. Send.
6: Message fail.
7: Send the message, stupid phone.
6: Who's the stupid one? You're driving and texting.
7: I just wanted to send a message.
6: You're risking the safety of road users. Do you want to hurt someone?
8: Get the message. Say no no to FOMO. Don't text and drive.
0: ඉතින් මම ඔබට කිව්වා වගේම ඔබෙන් අපේ ඉල්ලා සිටින ඔබේ දායකත්වය ලබා දෙන්නට වින් FM ගුවන්විදුලියේ රේඩියෝ තෝන් වැඩසටහනට www.gofundme/f/winfm-radiothon මේ විදියට ගිහිල්ලා ඔබට හැකි මුදලක් ලබා දෙන්නයි කියන ඉල්ලීම අපි ඔබට කරන්න කැමතියි. වැඩසටහන් ඔබට ගෙනෙන අය හැටියට අපිට මතක් කරලා තිබෙනවා. ඇත්තටම ඔබට පුළුවන් ඔබේ වැඩසටහන ඉස්සරහට ගෙනට ඉස්සරහට නොගෙනවත් ඔබ ලබා දෙන හැම මුදලක්ම වැඩසටහන් ඉදිරියට ගෙනියන්නත් තවත් කාලයක් පවත්වාගෙන යන්නත් ලබා දෙන දායකත්වයක් බව මා ඔබට මතක් කරන්නට කැමතියි. පසුගිය දිනවල බොහෝ දේවල් මම එකතු කරගත්ත මේ අපූරු මේ කවියක්. ඉතින් ඒක හැබැයි මම හිතන්නේ මේ වෙලාවට සුදුසු නෑ. මම ඒකට ගැළපෙන කවියකුත් එක්ක එතෙන්ට ගේන්න උත්සාහ කරනවා කියන එක මා කියන්නට කැමතියි. කවි පොතේ පිටු අතර හැටියට තමයි මේ මුහුණු පොතේ මේ බෙදාගෙන තිබුණේ. අපේ ලෝකයේ අපිට වීරයින් ඉන්නවා. එක එක්කෙනාට වීරයින් විවිධ වෙන්නට පුළුවන්. බොහෝ අයට මං හිතන්නේ මේ අපි වගේ බොහොම දියුණුවමින් පවතින රටක ඉඳපු පවුලක තාත්තා කෙනෙක් තමයි බොහෝ දුරට වීරයෙක් බවට පත් වෙන්නේ. තාත්තා පුංචි කාලේ ඉඳන් ඒ දරුවන්ට අහිමි වෙලා හිටියේ නැත්නම්. ඉතින් මේ වීරයා තමයි මේ කවිපන්තියේ නම. මේක ලියලා තියෙන්නේ ලියංගහවෙල පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ විසින්. තාත්තේ අද ටීච පන්තියේ අපේ වීරයා අඳිනු කිව්වා. වැඩිම ලස්සන කාගේ එකදැයි පස්සේ කොළ පෙරලලා හෙව්වා. මගේ චිත්‍රය අටට අරගෙන මේක ඇන්දේ කවුද ඇහුවා. ගත්තු වේගට කීතු කරලා මගේ මූණට දමල ගැහුවා. හොඳම චිත්‍රය සුපර්මෑනුයි කවුද ළමයෙක් ඇඳලා තිබ්බේ. හතුරු ටිකකුත් ඇඳලා තිබ්බා වටකරන් ඉන්නවා මැද්දේ. තුවක්කුත් මහ ගොඩක් ඇඳලා එල්ලගෙන ඉන්නවා පැත්තේ. තිබ්බ හින්දම තමයි ඒ එක හොඳම චිත්‍රය වෙන්න ඇත්තේ. මගේ ලෝකේ තවම ඉන්න එකම වීරයා නුඹ නිසා තාත්තව මං ඇන්දි චිත්‍රෙට හරි හැඩට කඩ ඉරි මසා. කිතුල් ගහ උඩ ඉන්න විදියට මලක් මුට්ටියකින් වසා පිහිය ඇඳා තවත් පැත්තක තියෙන ලෙසටම ඉනේ ගසා. එකම දවසට 10-15 කිතුල් ගස්වල මුට්ටි බඳා සුපර්මෑනුත් පරද්දනවා තාත්තා ඇස් නලලේ රන්දා. මාවපු ලෝකෙට වැඩිය දේවල් ඇත්ත ලෝකයේ තියෙන හින්දා මගේ වීරය ඇඳපු චිත්‍රය ටීච ඉරුවේ මොකද මන්දා. කවි පන්තියේ ලිව්වේ ලියංගහවෙල පඤ්ඤාසේකර හිමියන්. මම මුහුණු පොතෙන් තමයි මේක උපුටා ගත්තේ. අපි ගීතයකට යමු.

Gite gana kala Visharda Dayaratna Ranatunga Velavaratri Nameta Tavat Hariyatama Daha Atak Tibenawa Obe Kusitine Asu Atai Dasamaname Winni Film Gonuduli Andahare Singhala Wedasatahana Samagin Man Kemathi Obe Matake Aragene Annata Atai Tihe Horawata මේ 8:30 වෙලාවට විකාශය කරපු පුංචි පණිවිඩයක් පිළිබඳ මේ lifeline CSA එක මම ඔබට අහන්නට සැලැස්සුවා. තව දුරටත් මේ පණිවිඩය හරියට ග්‍රහණය කරගෙන නැද්දෝ කියලා හිතෙනවා. එක්ක දෙමෝපියන් දරුවන්ට දෙන්නේ නැහැ, දෙමෝපියන් දරුවන් ගැන හිතන්නේ නැහැ, දරුවන් දෙමෝපියන් ගැන හිතන්නේ නැහැ, එහෙම නැත්නම් බිරිඳ ස්වාමියා ගැන හිතන්නේ නැහැ, ස්වාමියා බිරිඳ ගැන හිතන්නේ නැහැ. අපි හිතනවා අපේ දරුවා නැත්තම් අපේ බිරිඳ අපේ ස්වාමියා කිසි වැරද්දක් මුකුත් කියන්නේ නැතුව ඔහේ ඉන්න හින්දා හිත සතුටින් ඉන්නවා ඇති කියලා. සමහරට ලොකු නිහඬ බව ලොකු කලබගෑනියක ආරම්භය වෙන්නට පුළුවන්. ඒ හින්දා කෙනෙක් බොහොම වෙනස් විදියකට ඉන්නවා නම් ඒ පිළිබඳව උනන්දුවෙන් කල්පනා කරලා කතා බහ කරලා යම්සි ආකාරයක කතා බහකින් පුළුවන් වෙයි ඔහුගේ හෝ ඇයගේ තිබෙන ඒ තනිකම පාළුවට සහනයක් වෙන්නට. ඒ තුලින් පුළුවන් වෙන්නට පුළුවන් ඔහු හෝ ඇය මෙලොවින් සමුගන්නට හිතාගෙන ඉන්නවා නම් ඒක නවත්තන්නට ඔබට අත්ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ හොඳින්ද කියලා අහන්නයි කියන දවසක් අවශ්‍ය නැහැ. හැමදාම ඔබ හැම කෙනෙක් පිළිබඳ ඔබේ අසල්වාසිය ඔබේ මිත්‍රය ඔබේ පවුලේ කෙනා ඔබ දන්නා හඳුනනාය පිළිබඳව සොයා බලන්නට මීට වඩා වැදගත් මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. රේඩියෝ තෝනේ ක්‍රියාත්මකයි. එහෙනම් නැවතත් මතක් කරනවා www.gofundme.com/winfm-radiothone. ගිහිල්ලා ඔබේ දායකත්වය ලබා දෙන්නයි කියන මතක් කිරීම මා කරන්න කැමතියි. වෙලාව රාත්‍රි 9ට තවත් මිනිත්තු 15ක් වගේ තියෙනවා. මම හිතුවා ප්‍රෙඩී සිල්වා ගායනා කරපු ඔබ වැඩි අහලා පුරුදු නැති ගීතයක් ගෙනෙන්නට මා හිතුවා. හොඳයි, අපි සවන් දෙමු.

නොදැනීම ගීතය අවසන් වුණා. ඔබටත් මටත් නොදැනී ගීතය ගායනා කළා ප්‍රෙඩි සිල්වා. ඊළඟට මම බොහොම ලොකු වෙලාවක් සූදානම් කරලා තිබිච්ච ගීතයක්. ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන්.

රන්සමනලයෝ පුංජි කැකුලියෝ දේ දුන්නේ නැගලා යනවා. බොහොම සුන්දර අතීතයකට ඔබ අරගෙන යනවා. මේ වගේ සමහර පැරණි ගීත අපි අහනකොට උදෑසන 9ට තවත් හරියට මිනිත්තු 9ක් තිබෙනවා. උදෑසන කියලා මම කිව්වේ නේද? මේ අසල උදෑසන රේඩියෝ එකටත් යනවනේ. ඒක හින්දා එතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 9ක් තියෙනවා. හොඳ වෙලාවට මගේ ඉතින් අර අයිතිකාරය ළඟ ඉඳලා මේව මතක් කරන හින්දා හොඳයි. ඔබ එක සිටින්නේ වින් FM ගුවන්විදුලියේ අඬහැරේ සිංහල වැඩසටහන FM තරංගමාලා 88.9 ඔස්සේ, ඒ වගේම වින් FM ගුවන්විදුලියේ වෙබ් අඩවිය ඔස්සේත් ලෝපුරා විකාශය වන. තෝරගත්ත ගීතයක් අපි ගීතයට යමු. මේ බොහොම නරක පණිවිඩයක් ආව, ඒකත් එක්ක පොඩ්ඩක් ඔළුව තෝන්තු වෙලා තියෙන්නේ.

ගීතේ ගැයිවා සීඩී පොන්සේක. සමහල්ලාට නුහුරු ගීතයක් වෙන්නට ඇති. හැබැයි ඉස්සර ගුවන්විදුලියට සවන් දුන්න නම් මං විශ්වාස කරනවා මේ ගීත අහලා ඇති කියලා. තවත් ගීතයක් තෝරලා තිනෝ ගීතයකට යනවා තාමුණු හරි අපි කල්පනා කරනවාද කියන එක තමයි මම බැලුවේ. කොහොමුණත් ඔබ හොඳින්ද කියන එක අහන්නත් අමතක කරන්නට එපා. සමහර වෙලාවට කෙනෙක්ගේ ජීවිතය ගලවන්නට ඔබට ලැබෙන අනගිය අවස්ථාවක් වෙන්නට පුළුවන්. කිසිම හේතුවක් නැතුව බලාපොරොත්තු කඩ වෙලා විස්සෝප වෙලා ඉන්න කෙනෙක් මොකක්කර හේතුවක් හින්දා ජීවිතය හැර යන්නට හිතමින් ඉන්නව වෙන්නට පුළුවන්. සමහරට අපි කරන පුංචි කතා බහකින් අන්න ඒ අදහස වෙනස් කරන්නට, ඒ පුංචි මොහොත, නෑ මම මේක කරනවා කියලා හිතන මොහොත මඝරවන්නට ඔබට හැකි වෙන්නට පුළුවන්. අන්න ඒ පිළිබඳව තමයි මා මේ මතක් කරන්නේ. මේ ගුවන්විදුලියෙන් පවා මුදල් ගෙවලා ඒ රාජ්‍ය ආයතනවලින් මේ වගේ ප්‍රජා ගුවන්විදුලියට මුදල් ගෙවල ඒ ඛණ්ඩ ලබා දීලා තිබෙනවා ප්‍රචාරය කරන්නයි කියලා. ඉතින් ඒ වගේ මතක් කරනවා අපි කතා බහ කරමින් හිටිය අද දවසේ මේ රන්මැලි සෑය පොත දොරට වැඩීම සහ ගී සමාධිය පිළිබඳව ඉතාමත්ම සීමිත ටිකට් සංඛ්‍යාවක් විහාරස්ථානයෙන් ලබා ගන්නට පුළුවන් බව සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා මේ විහාරස්ථානය අමතන්න. එහෙම නැත්නම් මාමේ කියවන දුරකථන අංකවලට කතා කරලා ඔබට පුළුවන් ටිකට් පත්වෙන් කරගන්නට. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබේ රථය පදවාගෙන යන්නේ නැතුව විහාරස්ථානයෙන් සූදානම් කරලා තිබෙනවා බස් රථයක් ගී සමාධිය පැවැත්වෙන ස්ථානයට යන්නට. හැබැයි සෙනසුරාදා හරියටම හවස 4ට පාර්මිතා බෞද්ධ විහාරයෙන් මේ බස් රථය පිටත් වෙන බව සඳහන් සීට් 20ක් පමණ තිබෙන බව සඳහන් වෙනවා. ඔබ හිතනවා නම් ඔබ රතේලවගෙන යන්නේ නෑ මේ බස් රතේ යනවා කියලා, ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ දුරකථන අංකයන්ගෙන් එහෙකට කතා කරලා ඔබේ පැමිණීම සනාථ කරලා ඔබ වෙනුවෙන් සීට්ටක් වෙන් කරගන්න ඕන. මොකද සීට් 20ක් තිබිලා 50ක් එතෙන්ට આવොත් ප්‍රශ්නයක්නේ. අඩු වුණාට කමක් නෑ, වැඩි වෙන්න බෑ. එහෙනම් විහාරස්ථානය අමතන්න 97.47.19.2ට, ධනවංශ 0469403981ට, මහින්ද 0425.808642, චන්ද්‍රසිරි 0402.310.91. ඔබට ලැබෙන අනගි අවස්ථාවක් මගහරින්නට එපා. ගීත 80කට පමණ වැඩි ප්‍රමාණයක් ස්වාමින් වහන්සේ විසින් රචිත ජනප්‍රිය වෙච්ච ගීත තිබෙනවා. ඉතින් ඒ ගීතවලින් තෝරාගත් ගීත ප්‍රමාණයක් එදාට සජීවීව ගායනවා සුනිල් එදිරිසිංහන්ගේ පුත් සංක එදිරිසිංහ. ඒ වගේම රජුන් නෙපාමින් මතුට ගීතය ගයා ජනාදරය දිනාගත් මනෝරි උග්ගලගේ විශාරද වරියත් පැමිණිලා ඉන්නවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ සජීවි ප්‍රසංගයක්, සජීවි සංගීතය ඉන්ද්‍රජිත් මිරිහානගෙන් පැවැත්වෙන්නේ බැංක්ෂයා. හොඳයි, පණිවිඩ කිහිපයක් තියෙනවා ඔබට සමීප කරන්නට, අපි ඒට එකතු වෙමු.

ගීතේ ගැයිවා ඔබ දන්නවා කවුද කියලා? රාජ් සෙනවිරත්න. ඒ අතරතුර මම තවත් ගීතයක් හොයා ගත්තා. මේකත් ඔබ වැඩිය ඒ කාලෙ හල පුරුදුයි, දැන්නම් වැඩිය ගොන්න දුල ඇහෙනවද කියලා දන්න ඇති. අපි අපිට ලංකාවේ ගොන්න දුල ඇහෙන්නේ නෑනෙ. නමුත් මේක මේ කවි පන්තියකින් කවියක් උපුටලා කවිය ඔස්සේ හැදුණු ගීතයක් හැටියට තමයි අපිට ඒ කාලෙ හන්නට ලැබෙන්නේ. හැබැයි වේගරිද්ම ගීතයක් හැටියටත් මේක මතක් කරන්නට පුළුවන්. ගීතේ ගායනා කරන්නේ නිමල් ජයමාන්න.

ගීතේ ගායන කළා නිමල් ජයමාන්න. ඒ කාලේ මට මතකයි මේ නන්දන වින්දන වගේ ප්‍රසංගවලත් මේ අපි රූපවාහිනියත් බලනවා. ඒ වගේම අපිට හුරු පුරුදු ට්‍රාන්සිස්ටර් රේඩියෝයෙනුත් මේක ඇහෙනවා. හොඳට මතකයි යුගයක් තිබුණා අපිට කැසට් ධාවන යන්ත්‍ර තිබුණේ නෑ, තැටි වාදන යන්ත්‍ර තිබුණේ නෑ. ඔය අද කියන ආකාරයේ, අද කියනේවා නම් මේ ඩිජිටල් ආකාරයටනේ. එතකොට නෝ මූවිං ෆාට්ස්, ඒ කියන්නේ සොලිඩ් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. නමුත් ඒ කාලේ මේ ශබ්දයක් පටිගත කරලා තැටිගත කරලා අහන්න නම් අනිවාර්යෙන්ම ඒක කොහේ හරි කැරකෙන්නට, ඇදෙන්නට, දුවන්නට මොකද ක්‍රමවේදයක් තියෙන්නටම තිබුණා. ඉතින් එවන් හැකියාවක් බොහෝ පවුල්වලට තිබුණේ

0: ගීත ගාන කලා එම්.එස්. ප්‍රනාන්දු. ඉතින් තවත් පණිවිඩ කිහිපයක් ඔබට එකතු කරනවා. අපි සවන් දෙමු මේ පණිවිඩ කිහිපයට. ඒ වගේම ඔබටත් මතක් කරන් තියෙනවා මීට කලින් විකාශය වුණු පණිවිඩ කිහිපේ අන්තර්ගත වුණා ඔබේ අවසන් කැමති පත්‍රය පිළිබඳව. මමත් මේ කියනෝ මමත් තාම කළා නෑ, මමත් ඔබට මතක් කරනවා. අවසන් කැමති පත්‍රයක් ලියලා තියෙන එක අපි බොහොම අමාරුවෙන් දුකසේ උපයා සපයා ගත් දේ, එකතු කරගත්තු දේ. සමහරලාට හදිස්සියේ ස්වාමපුරුෂයා විතරක් වෙන්නට පුළුවන්, නැත්නම් ස්වාමපුරුෂයත් බිරිඳත් දෙන්නම වෙන්නට පුළුවන්. හදිස්සියේ මිය ගියොත් මේ දේවල් දරුවන්ට අත්වෙන්නට අවශ්‍ය පිළිවෙල පිළිබඳව හරි සටහනක් කර තිබීම ඉතාමත්ම වැදගත්, වැඩිපුරම ඔස්ට්‍රේලියාවේ. ඒ පිළිබඳව සඳහනක් කරලා තිබුණේ නැත්නම් අපේ ලංකාවේ පුරුදු පරිදි ක්‍රමයට දෙමෝපියන්ගෙන් දරුවන්ට ඒව හිමි වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේවල් කාටද අයිති විය යුත්තේ කියන කාරණය පිළිබඳව පැහැදිලි සඳහනක් කර තැබිය යුතුයි. ඒ මතක් කිරීම තමයි මං කරේ. ලාස්ට් විල් එකක් හදලා තියන්නට අමතක කරන්නට එපා. හොඳයි, දැන් සවන් දෙමු මේ පණිවිඩ කිහිපයට.
1: My wife has been diagnosed with diabetes, and I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
2: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
3: This program is funded by the Australian Government Department of Health and Aging.
4: I'm just too busy. There's no one.
5: Just know, no matter how busy you are, your health should always be a priority. Early detection is vital to surviving breast cancer. If you find a change in your breast that's unusual for you, see your GP without delay. 9 out of 10 breast changes are not due to cancer, but it's important to be sure. Breast cancer won't wait. Everything else can. For more information, visit nbcc.org.au or talk to your doctor.
6: It's never easy when there's a loss in the family. You can't help wondering who'll be next. One way you can fight cancer is by remembering the Cancer Council in your will.
7: This was your gran's favourite spot, and these were her favourite flowers. Do you know what they're called?
8: Daffodils?
6: Help save a life by leaving money for cancer research and support. Contact the Cancer Council Victoria for your free kit on how to make a will. Call 1300 656585.
0: රාත්‍රී 9 පහ වෙලා මිනිත්තු 20ක් හරියටම ඔබ 88.9 වින් FM ගුවන්විදුලි අඬහැරය සිංහල වැඩසටහන සමගිනුයි මේ එක්ව සිටින්නේ.

ගීතේ ගැයිවා සීටී ප්‍රනාන්දු. ඔබ 88.9 වින්FM ගුවන්විදුලියේ අන්ධහරේ සිංහල වැඩසටහන සමගිනුයි මේ එක්ක සිටින්නේ. සතියන්ත දෙකකට විතර පෙර ආතුව මම මුහුණු පොතේ කැරකැරක ඉන්නකොට දැක්ක කවියක්, කවි කිහිපයක්ට වඩා කවියක් කිව්වට වඩා මේක නිසංසක් කිව්වොත් නිවැරදි. හැබැයි මේක දැක්ක ගමන්ම මට ගීතයක් මතක් වුණා. ගීතය මොකද්ද කියලා මම ඔබට කියන්නේ නැහැ. හැබැයි මම මේ කවිය ඔබට කියන්නම්. ඊට පස්සේ ඒ අතරතුර මම ගීතය විකාශයත් කරන්නම්. ඒකි පට්ට කඳ බාගෙට වැහිලා තිබුණු පාමසියස්සේ ඇලවුණා මුදලාලි එක්ක. හුඟක් උන් දැක්කා. ඒත් එකෙක්වත් දැක්කේ නැහැ. ආපහු යන ගමන් ඒකි අරන් ගියා පීඩියා ප්‍රෝ පැකට් එකක් විතරක්. ආපහු යන ගමන් ඒකේ අරන් ගියා. හුඟක් උන් දැක්ක. ඒත් එකෙක්වත් දැක්කේ නෑ. ආපහු යන ගමන් ඒකේ අරන් ගියා පීඩියා ප්‍රෝ පැකට් එකක් විතරක්. මං හිතනවා ලදරු කිරි පැකට් එකක් කියලා. අච්චරම සෙන් පවුඩර් තිබුණු කඩෙන්.

ඊට ගැව්වා විශාරද අමරසිරි පීරිස්. ඒත් එක්කම තවත් ලොකු නිසඳසක් හම්බුණා. ඒකත් මේකටම එකතු කරොත් හොඳයි කියලා මට හිතුණා. හැබැයි සම්පූර්ණ වෙනස් කතාවක්. දික්කසාදෙන් පස්සේ ගම්මාන පාරේ කෙළවර පිණි ජම්බු පිරුණු පොඩි ගෙදර අතහැර 38 නැගලා මම එද්දි තනියම මට හිතුණා ඔයා ආයෙම එයි කියලා දුවගෙන. අවුරුද්දකුත් මාස 4ක් දවස් 20ක් මම ආදරය කළ විදිහේ තිබුණාද මොකක් හරි වරදක්. ඔයාගෙන් ගිලිහුණු ඇස්පිහාටුව පවා තාම මගේ පසුම්බියේ එක තැනක තියෙනවා. කොහේ කොතනද ඉන්නේ, කීයටද ආපිට එන්නේ, විඩාපත් ඇස් වඩාගෙන උදේ ලිප්ස්ටික් මකාගෙන ඔයා එනකොට පොඩි ප්‍රශ්න කීපයක් විතරයි ඇත්තටම මම ඇහුවේ. නුහුරු වෙලවුන් සුවඳක්, බෙල්ල ළඟ රතු පැල්ලමක්, ඇති වෙනව පොඩි හෙල්ලුමක්, රත්තරං මාත් පිරිමියෙක්. ඔයා හරි සතුටින් සුවෙන් බව ලියලා දහසකුත් දෙනා ඔබට සුබ පතලා. ගම්මාන පාරේ මම අයිමත් එද්දි මම දැක්කේ සුදු අපේ ජම්බුගහ මැරිලා.

0: help get you through the night. Call Lifeline on 13 11 14, day or night. Alright?
1: Whatever gets you through your life.
2: මම ඔබට කලිනුත් මතක් කරා වගේ කවුරුන් හෝ සමග හුදකලාව සිටින විශ්වෝප වෙලා ඉන්න බලාපොරොත්තු කඩ කරගෙන ඉන්න කෙනෙක්ට ඔබේ පුංචි කතාබහක් පුංචි පිළිසඳරක් පිහිට වෙන්නට පුළුවන්. ඔහුගේ හෝ ඇයගේ තියෙන අරමුණක් වෙනස් කරන්නට ඔබට හැකියාව තිබෙන්නට පුළුවන්. එනිසා තමයි ආයුෝකේ ඩේ එකක් හැටියට ඔස්ට්‍රේලියාව තියෙන. ඒ වගේම ඕන වෙලාවක ආයුෝකේ කියන එක අහන්නේ. එහෙමත් නැත්නම් අපි අපේ භාෂාවෙන් ඔබ හොඳින්ද කියලා අහන්නේ. ඔබ හොඳින්ද කියලා අහන්නේ පුංචි කතාවකට ඔහු හෝ ඇයව යොමු කරගන්නට. ඒ තුලින් අපට පුළුවන් වෙයි ඔහුගේ හෝ ඇයගේ තියෙන කාංසාවද සාංකාවද දුරු කරලා ඇය හෝ ඔහු ඒ ඉන්න අදහස් වලින් වෙන තැනකට අරගෙන එන්නට. මම හිතනවා ඔබට හැකියාව ලැබෙයි කියලා. ඔබට කෙනෙක් වෙනුවෙන් ඒ අතදීම කරන්නට ලැබෙයි කියන ප්‍රාර්ථනය සමගින්. ඉතින් වෙලාව රාත්‍රී 10ට තවත් වැඩි වෙලාවක් නැහැ. ඉතින් මේ අතරතුරේ මම හිතුවා සංගත තැටි දෙකක් තෝරගෙන තිබෙනවා. එකක් ගීත කෝකිලාවිය හැටියට අපි කතා කරපු ලතා වල්පොල මහත්මියත් ඇයගේ දියණිය ධම්මිකා වල්පොල මහත්මියත් ගායනා කරපු ගීතය. මම හිතනවා අපි ඒ ගීතයට සවන් දෙමු ඉස්සෙල්ලා. ඊට පසුව යමු අපි ඊළඟ ගීතයට.

0: ගීතය ගැහුවා විශාරද මාලනී බුලත් සිංහල. ඉතින් අපි ඔබට මතක් කරනවා වින් FM ගුවන් විදුලියේ රේඩියෝ තෝනේ පිළිබඳව නැවත නැවතත් ඔබ තවමත් ඔබේ දායකත්වය නැත්තම් ඔබේ ත්‍යාගය රේඩියෝ තෝනේට ලබා දුන්නේ නැත්තම් ඔබට හැකි මුදලකින් එකතු වෙන්නයි කියලා අපි ඉල්ලනවා රජෙන් ලබා දෙන ප්‍රතිපාදන මදින් මද කපමින් යන කාල සීමාවක් තුල අපි අමතනවා ඔබට කියනවා www.gofundme.com/f/win-fm-radiothon-mge4j කියන ලින්ක් එක ඔස්සේ ඔබේ මුදල් ප්‍රතිපාදන නැත්තම් ප්‍රදානයන් ලබා දෙන්නයි කියලා වින් FM ගුවන්විදුලියේ මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට ඔවුන්ගේ ඉලක්කය ඩොලර් 10,000ක මුදලක් එකතු කර ගැනීම. ඉතින් ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙයි කියන ඉල්ලීම බලාපොරොත්තුව තිබෙනවා. ඉල්ලීම අපි ඔබට කරනවා. 88.9 වින් FM ගුවන්විදුලියේ වසර කාල සීමාවක් සඳහා ඉදිරි වැඩ කටයුතු තවදුරටත් හොඳින් කරගෙන යන්නට ඔබේ දායකත්වය ඉල්ලන අවස්ථාව. හොඳයි, මීළඟට අපිට සිදු වෙනවා රාත්‍රී 9:45ට නියමිත පණවිඩි කිහිපය ඔබට කිට්ටු කරන්නට. ඊට පසුව ගීත කිහිපයකින් පස්සේ අපටත් ගෙදර යන්නට වෙලාව ඇවිදින්. සමහර විට ඔබ නිදිසුව විඳින්නට බොහොමත්ම ආසන්නව ඇති මෙල්බන් නුවර ඉන්න. හැබැයි ඉතින් මගේ ඥාතීන් හිතවතුන් ඒ වගේම අපේ සමන් දෙන අය ලෝකේ වටා ඉඳලා ඔවුනොත් අහගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. විඳිනවා ඇති කියලත් අපි විශ්වාස කරනවා.
1: Apparently I've not only got diabetes but high blood pressure too. I know that's bad for me, but how can it affect my health and how can I reduce it?
2: Blood pressure is the pressure of the blood in the arteries as the heart pumps it around the body. Diabetes and high blood pressure are often found together. There are a number of steps you can take to reduce your blood pressure. Don't smoke. Lose excess weight. Do regular physical activity, 30 minutes each day on most days of the week. Develop an eating plan rich in fruit, vegetables and grains. Have less salt by limiting processed and takeaway foods and not adding salt in cooking afterwards. Limit alcohol to 4 standard drinks per day for men or 2 standard drinks per day for women with 2 alcohol-free days per week. Your blood pressure should be checked at every doctor's visit, at least every 6 months for people with normal blood pressure and every 3 months for people with high blood pressure.
3: This program is funded by the Australian Government Department of Health and Ageing.
4: If you have a drinking problem, then Alcoholics Anonymous may be able to help. To find out more about Alcoholics Anonymous or to find your nearest meeting, go to aa.org.au or call 1300-AA-AA-AA. That's 1300-222-222.
5: I might not drive yet, but that doesn't mean I'm not concerned about speeding. I mean, a speeding driver is not just a danger to themselves. I'll bet that a fair percentage of the 287 people killed in road accidents last year, and lots of those who were injured, were passengers. As if it's not bad enough to kill or injure yourself, don't do it to someone else as well.
6: My name is Ken. I recently spent 2 weeks in hospital having a hip replacement. Most of this time was spent in rehabilitation. I was in a lot of pain, but this was nothing compared to many other people who were suffering from road accidents. Necks, backs, legs and feet all seriously damaged. One woman had been in rehab for 5 months and still could not put her foot on the ground. This experience has made me think seriously about my driving habits. I've slowed down. Get the message?
0: වෙලාව රාත්‍රී 10ට තවත් මිනිත්තු 11ක් තිබෙන්නේ. ඉතින් අපි තවත් ගීතයකට ඔබ එකතු කරගන්නවා. සේනක බටගොඩ ගායනා කරන ගීතයකටයි මා ඔබ සම්බන්ධ කරගන්නේ. ඔබ එක්ක සිටින 88.9 වින් FM ගුවන්විදුලියේ අඳුරේ සමගින්.

ගීතය රචනා කළා, ගායනා කළා, සංගීත නිර්මාණය කළා සංගීතවේදී සේනක බටගොඩ. මිලඟට අපි තෝරගත්තා ප්‍රියා සූරිසෙන ගායනා කරන ගීතයක්.

ඒ ගීතය විකාශය වෙන අතරතුරම අපට ඔබගෙන් සමුගන්නට වෙලාව ඇවිදින්. So stay tuned, we are coming to end of our program, but stay tuned. The Croatian program of the station will be on air soon because George and the team is here. ඉතින් වෙනත වගේ වැඩසටහන ගෙනාවා මම දසුන්ෙන් ගජමන් ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට ඔබ හමුවන බලාපොරොත්තුවෙන් 88.5 වින් FM ගුවන්විදුලියේ අඳහැරේ වැඩසටහනින් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. අද අපහායකුණු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. හමුවෙමු ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට හරියටම. ඔබගෙන් සමුගන්නා මම දසුන්ෙන් ගජමන් ආයුබෝවන්. මේ මිල්ටන් මල්ලවාරච්චි.